අදාජ නැසක මෙසේජ් කියවලකන පණිය නාලෝ නෑන් ලිකෝ නෙන් චුවත සලාම් වෙන් ලෙලා ජීව වලකම සලාම් අදා කී ආයෝ බා ජෙන් චවන්දත අබී අබී آنکھ کھلی اور ایف ایم آن کیا تو آپ کی میٹھی میٹھی آواز ہمارے کانوں میں گونج اٹھی شکر الحمدللہ تمہارے کنن تے مجھے آواز پہ تمہارے انٹر مات ہوتا بھلا